0: දිවෙහි FM දිවෙහි නායකු නොමැති එක මෙගාහර්ට්ස්
1: කීරිතු කුර්ආනුගා බයන් කුරවවා ෆාවා ගුතුගා අල්ලාහන් ඊමාන්වා මුඅ්මිනුන් දෙනගන වේන සිෆතහුගේ තෙරෙන් එස් සිෆයකි කොම්මෙ කමෙක් ගාමෙ අල්ලාහව වකීලු කුරුන් උරිහා කමෙවෙස් හිංගවා රාවවා ෆරාතකී කීරිති අල්ලාහුකන් හිතුගෙ අඩින් කබූලුකො උරිහා කමෙවෙස් එකලාංගයා හවාලු කුරුන් නමවෙස් එයි එකමා ගුලේ ගොතුන් තිමායක් කුරෙවෙන් හුරි හුරිහා මසෙක්කතෙක්කො නිම්මු මක්ෆහු මූමිනුන් දෙනගනවේ අනෙම් මුහිම්මු සිෆයකී එබෑමිහුන්නකී බොඩතිවෙගෙන්වා ෆාෆතකා ෆාහිෂ්කංකමුන් මුලින් දුරු හෙළිවෙෆාවා බයික්කමුගා එබෑමිහුන් වාකං මීගෙ මානයකී එබෑමිහුන්නකී බොඩති ෆාෆකමුගා බෙලවේ අල්ලාහ ශිරුකු කුරුමා මීහුන් මෙරුමා මෑම්බ ෆෑන්නං උරෙදුමා මිෆද එම්මෙහා බොඩති ෆාෆතකුන් මුලින් එක් කිබාවෙගෙන් තිබේ බයික්කං අදි මිෆදකං කමකී මූමිනුන් කුරුමං හිතවෙස් අරානෙකමෙ නූකං මූමිනුන්ගෙ කිබෑගා හුන්නන් ජෙහේ අනෙම් මුහිම්මු සිෆයකී එබෑ මීහුන්ගෙ මච්චම් බයකු අනියාවෙරිවී නමවෙස් එබෑ මීහුන්නා අෆූකො මාෆුකුරුන් නමවෙස් එයි අල්ලාහු හරාන් කුරවවා ෆාවාකමකං මීහකු අරෑ නුගන්නහා හිඳකු එෆදකමකං අරෑගන විජ්ජ හාලුගා රුලි අවුමකී වාජිබෙක්කමුගා ඉල්මවෙරින් විදාළුවය මූමිනුන්නකී අෆූකො මාෆුකුරා බයකවබුමුගෙ ඉතුරං අල්ලාහ ෆුර්හමයන් ඉජාබදේ මීහුන් මිගොතුන් අල්ලාහු එබෑ මීහුන්නක් කමකං අමුරු කුරවවෑ ෆිනම එකමෙන් අවහක් කුරුමං එබෑ මීහුන් අවස්සෙ ගන්නානෙ අදි එකලාංගෙ එබෑ මීහුන්ගෙ මච්චක් කමෙක් කුරුම් මනා කුරවවෑ ෆිනම එකමකුන් දුරු හෙළිවුම එබෑ මීහුන් අවස්සෙ ගන්නානෙ එයි එකමෙක් කුරුමං අමුරු කුරෙවුමුගෙ නුවත එකමෙක් කුරුම් මනා කුරෙවුමුගෙ හිකුමෙ එමීහුන්නං එඟිෆා නික්කමුගා වියස්මෙ මූමිනුන් ෆාහග කුරෙවේ අනෙම් මුහිම්මු සිෆයකී එබෑ මීහුන්නකී නමාදු ක්වායිම් කුරා මීහුන් කමුගා වාකං ආදෙ එ නමාදෙක්ගෙ වගුතුගා එ නමාදෙක්ගෙ රුකුන්තකා ෂරුතුතකා අයිකු එ නමාදෙක් ෆුරිහමයක් ගෙනෙස් ගතුමං අවස්සෙ ගන්න බයි කමුගා එබෑ මීහුන් වාකං අදි මීගෙ ඉතුරුන් මූමිනුන්නකී එබෑ මීහුන්ගෙ දීනා දුනියේගෙ කංකමුගා මශ්වරා කුරා බයි අදි අල්ලාහු එබෑ මීහුන්නද්දෙ විරිස්කො හේදකොන් හුලේ දීල තිබයි.

දිවි බහුගේ රීතික මා ගෑම්ක දිවිහි බහුගේ ආර්කාදතකා මුස්සලි සගාෆයි.

0: Ladies and gentlemen, the game is over.
1: නුවදිය එක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මගාතුගත්.

0: මුනිියවස් විදවාදම නොදිහ එකෙන්ම ගහටස් දිවෙහි එම ටියුන් කොඳම්.
1: රාජ්‍යහෙන්දනා

0: දිවෙහ FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM මෙන් දුර නමාද වගතු
2: අල්ලාහ් අක්බර් අල්ලාහ්

0: Sito.
1: මුනිය වස් විදුවාදම නුවදිහ එකෙන් මෙගහර්ට්ස් දිවෙහි FM ටියුන් කොඳම්ම.
2: Lunch break. Lunch break.
3: Lunch break. Lunch break. Lunch break.

එකලේගේ ෆානා, එබහි ඉබ්‍රාහීම්ගේ ෆානා, ඉස්හාකුගේ ෆානු දෙව්වා, අධිකාෆ දරිකලුම් යාකූබ්ගේ ෆානු දෙවීමේ, අධිතිමන් රස්කලාන්ගේ එකලේගේ ෆානුගේ දරිකොළුගා නබී කමායි වහීගේ ෆොයිල්ලෙවීමේ, අධිතිමන් රස්කලාන්ගේ එකලේගේ ෆාන දුනියේගා හේ ධර්ම දෙවීමේ, අධි හමකශවරුම් එකලේගේ ෆාන ආඛරතු ගාවනී සාලිහංගේ තෙරින්කං කශවරේ.

0: එකලේගෙෆාන් එබහී ඉබ්‍රාහීම් ගෙෆානු විදාළුවේ හමකශවරුන් එරශුගා ලූතුගෙෆානු එබහුන්නෙවී එබේකලුම් විදාළු වූව එරශුගාවා බයකු තිමම්මෙන්නම් මා රඟලන් එගේ හමකශවරුන් තිමම්මෙන් එකලේගෙෆානුගේ අම්බිකඹලුම් මෙනුවී එකලේගෙෆානායි එකලේගෙෆානුගේ අහුළුවරින් සලාමෙ කුරා හොසීමෙ එකඹලේගෙ වී හලාකොවෙගෙන් දිය මීහුන්ගෙ තෙරෙන්නේ.
1: දිවෙහි FM දිවෙහින් නායකු නුවදිය එකෙම් මෙගහර්ට්ස්.

0: දිවහිම් දිවහින්නායකු නොදිහ එක මෙගහට්ස්
1: හිමබිහි රක්කා තෙරවුම්
2: හිමබිහි වැක්සින් දෙඩෝස් හමකුරුම්
1: සෑබෝන් ලෑගෙන් අත්දොවුම්
2: කෙස්සා කිඹී අලානම අඟයාණය ෆෙට් නිවාකුරුම්
1: හිමබිහිගේ එවස් අලාමාතෙන් හුරනම මාස්ක් එළුම්
2: අති හිමබිහිගේ අලාමාතෙන් හුරනම එකහෙරිවුම්
1: ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮತೆ ಫೆಣಿಜನಮ ಲಸ್ನು ಕುರಬ ಸಿಹಿ ಫರ್ವಾ ಹೋದವಾ

0: cream.
1: නුවදී එක මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම් මෙගාතුග
2: අබද ෆෙහිලවතකයක උමාසිගේ තිරිය
3: හිට කුංජාග හොදි එම්මේ ගයාවා ෆන්නානුන්ගේ හඳාන්තකයක
2: හඳාන්තුගේ තිරිය දතුරු කොල්ලම

කොම්ම හප්තාකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනදෑ. අමයකනි නෝදිහ එකෙන් මෙග හට් දිවහි එෆමු. ගන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගල ගන්නේ දෙක් අකිසේ කුමත්.

بسم الله الرحمن الرحيم. السلام عليكم. نوتي كي ميغور تي في فمتي لوان تي هابي فنو بارا وفا يقول لك هذا مو ميغور تي خبرك ودا خبرك بدل كل يوم فاطمة وحيدة ميغور تي خبر تو كتريكا اكو ينغو هات مستو كتريكا رشوكا اكو يجندا مشو تاكي سبيد اوس كرما بين واسا مارلي مكا هوري داتي تن هالو كوري بيني كما ام تي سي سي كي مانجين دريكتا احمد سعودي ودار وجه PSM News Devi interview ka MTCC ke managing director Ahmed Saudi Vidalvi ekum funya hawal ko fawa masho ta ge tere ga bing hekum ge kina masho ta ke himene kama bing hekum ge mase ke ta kure ge de mata ka maha jarra faya ko ha dreja benu ko ke mase ke ta kure munda kama Saudi Vidalvi ho pa dreja rakun ethuru sola media CBM hikkan jahe kama adi ekan kurma taka ituru drejay kuyya genna jahe kama fahak kurwa Saudi Vidalvi diha maha kuyya genna negi namavis mi haru ge halatun satek fas million dolaru beru ge bayaka den jahe kama. Raik kanun daturukura mundia Saudi Arabia ge ulandakan amaz kon husin din hamala divhi sarukarun haruka shi baratun ku beri ku fi. Yaman ga har kaitir wa husi jamaatun Saudi Arabia ge teo ufula bota ka ballistic missile un hamala di fa wa kaman e jamaatun bune fa wani homa duhu ge wakuti ka. Mi hamala di fa wani raik kanun daturukura Saudi ge ulandu farang amaz kon e sarahadun daturukurun husi manako kanu ge blockading yolan kurita hafta yakapure gina duas pahun rajye ke kharjien am ko fawa bayane kawani ben lakwa me kanu datur fatur kurum ge minivan kama salamata rakka terikama mifada hamala tawge sabum boreti nu rakka ta ke kurimati wa kama rajyen kabul kura kama me ge turum mifada hamala tawge sabum duniya ge iktisoda sha hakata ge rakka terikam ge turum Sarahati Hamajumovis, Native Asarutake Kurane Kama, Rajin Fahagakure Third Maldives Australia Senior Officials Talks Kami of Kamayakuni Malafi. We baddal Vuni Malafavani Iye. Divi Raja Australia Age. Is wearing a thin one is puff the vani babbin wevadagam fa. We must rather get Rias to Belhetevi, Divinaji, Foreign Secretary Fatmatinaya, Australia, Department of Foreign Affairs and Trade, ge First Assistant Secretary Sarah Story. Degam ge demit kai zaman ve gulun itura parugadako hardanako kuria roma, we badalunga de faratum vis ibasum me. ebas efa waqama kharije wuzara bani vidal efa vetu de ahar ge teriga de kam ge kulung itura badhewe ge ngos fa waqan badalum ka isvene bani fahaga kurawa fa egotu mimo ge 27 man do australia sarukarun rajyen hile ehe ge gutka hadiya kur bi manavar coast guard ship imaduddin hadiya kurma media me maho malaya melbourne na de medu sida daturuta feshun fahaga ko fawe Pension scheme medirko hajja diuma faasa dekene intizamaya ko hajju kiwun ere gota miharwani hamaja safa. Dehas navaravana haru pension abehe kanu nage na islahuka farulu hajju ge alukhan ada kurma pension fundum adhya insatta dukure veguta vani hamaja safa. Namais miharu mikanu nage na islahuka hajja diumata ka pension scheme ge terin luita dinuma nimma pawe. Pension abehe kanu nage na islahu kawani divhe rajye mihun hajja gendum ge khidme dinuma kandel fawa sarukar ge kumfuni ge hawal ga hajja diuma taka dakkan jehe aguge vi insatta hajja diuman ede faratun e kumfunya dakka fawa nama hajja diuma taka dakkan jehe aguge teren baaki addi he insatta paisa retirement savings account un hamje sene kama Mia Kurajin Hajja Mihun Gentuma Kandala Pava Kyuke Tarutibun Emi Hakavis Jaga Reserve Kung Hajja
කිව්වන් එරෙනකම. කොරියන් ඔයි හතරු මස්තෝහගේ තෙරේගා රරශුගා ආකොරේ කෙන්දා මශෝ උතාගේ ස්පීඩ් අවස්කුරුම පේනුවා සාමන් ලිබුම්ගා හුරි දතිතන් හල්ලුකුර වෙනකම MTCCගේ මෙනේජින් ඩිරෙක්ටර් අහමත් සෞදී විදාල්වෙච්ච. මෙනේජින් ඩිරෙක්ටර් මිෆද විදාල්වි PSM නිවස දෙවී ඉන්ටර්වේකා MTCCගේ මෙනේජින් ඩිරෙක්ටර් අහමත් සෞදී විදාල්වි එක් උම්ෆුඥා හවල් කොෆාව මශෝතවගේ තෙරෙන් බිං හික්කුම්ගේ ගින මශෝතකෙන් හිමෙනේකම. රාජ්‍ය බේනුවා බේහා බේහුගේ අදදු දෙනගණවි ජනම උකාලන්ජයේ මදුකුරවෙනකම ස්ටේට් ෆාර්මසූටිකල්ස් ඇන්ඩ් මෙඩිකල් සප්ලයි කෝපරේෂන්ගේ මෙනේජින් ඩිරෙක්ටර් ඩොක්ටර් ශාහ් මාහිර විදාල්වජේ. ඩොක්ටර් ශාහ් මිෆදයෙන් විදාල්වි දිවිහි රාජ්‍යයේ අරුන් ගෙනස්තේ අහාශය වුණාන ප්‍රෝග්‍රාම්ක වහක දක්වමු. සරුකාරු වනි රාජ්‍ය බේස් එතෙරකුරුම්ගේ මසේකය කුරුමටකා ස්ටේට් ෆාර්මසූටිකල් ඇන්ඩ් මෙඩිකල් සප්ලයි කෝපරේෂන් උපදදා එ මසේකෙ එකුම් ෆුඥා හවල් කුෆ. අදි STOයින් හිංගමුය සතේක නොදිය තිම් ෆාර්මසියේ ස්ටේට් ෆාර්මසීගේ දශා බදල්කො බේස් රාජ්‍යෙන් එතෙරකුරුම්ගේ මසේකය වනී ෆශාෆා. දිවිහි රාජ්‍යයේ අරුන් ගෙනස්තේ අහාශය වුණාන ප්‍රෝග්‍රාම්ක ස්ටේට් Pharmaceuticals and Medical Supply Corporation ke Managing Director Dr. Shah Mahir Vidalvi Rajya Benwa Beha Benwa Behu ke atatu denegane Kuriala Behan order ruje hafinama e behe ke mudda thama wa tarikh wes digu mudda ka libigen taane kama.

අධිතිමන් රස්කලාන්ගේ රසූලුම් එබහී මලා එකතුන් ලූතුගේ ෆානුගේ අරිහ වඩායගෙන් හිඳු කවුම්ගේ මීහුන්ගේ ෆාසිදුකම්ගේ සැබවුම් එබේ කළුන්න දෙරගොත වෙදානැති එබේ කළුන්නා මෙදු දෙරෆුළුවේ හිතාම කුරවී අධි එබේ කලුන් දෙන්න වූ බිරුෆුළුගෙන් වඩායනු ගන්න වාශ අධි හිතාම විස්නු කුරවාශ හම කශවරුම් තිමම්මෙන් කලේගෙ ෆානායි කලේගෙ ෆානුගේ අහුළුවරින් සලාමෙක් පුරානුව කලේගෙ ෆානුගේ අඹි කඹලුම් මෙනුවීයේ එකඹලේගෙ වී හලාකොයගෙන් දිය මීහුගෙ තෙරෙන්නේ.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගාහර්ට්ස් දිවෙහි FM නොමදිය එක මෙගාහර්ට්ස්
1: බප්පා දුරුවේ බල්ලවා
2: කිනෙවි දැල්ෆලා
1: අලුගොണ്ട് බේනුම් බප්පයි අම්මි කියාදේ
2: එහෙනම් ඔකේ අව කියාදේ බප්ප මේෂින් අව කියා
1: දුම් ෆොතකේ ඉස්තියෝමාලු කුරුමු අංගෑග කෙන්සර් ජෙහ හිතෝගේ බාලිත ජෙහ ස්ට්‍රෝක් ජෙහ ෆුප්පා මේගේ කෙන්සර් ජෙහ නේවාලා නිසාමුගේ බාලිත ජෙහ ගොහරුගේ කෙන්සර් ජෙහ ටයිප් 2 ඩයබටිස් ජෙහ
2: කීපේ බප්පෙත් කියාදිනේ
1: කොක්කය නොෆෙන්න ගොත සිරුම් බප්ප සිගරට් බෝකන් ඉංගේ කොක්ක කොක්කය වස්විස් දුව කොක්ක වරද දරවේ බප්ප සිගරට් බෝති
2: දරෆලා බප්ප දෙන් දුව හකස් දුම් ෆොතෙස් තුමාද නකරන ප්‍රොමිස් ඉංගේ
1: කොක්ක වරන් උෆාවිච්චේ

0: බොඩ මෙ ෆෝකස් කොෆ ට්‍රයිකුරාශය මිහාර බොර ඉතුරු ලෙවෙල්ල එක ගෙන්ද වේතද ඒ නිහා එසෙට්කුරා පෙන්ච් මාක් වානේ දෙ ෆියචාග කුරියන් හුරි අහර්තග අන්නන්හෙන් කුජ්ජෙවෙස්ස එක බ්‍රේක් කුරෙන්ජෙහ නූනේ බලාන පෙන්ච් මාකක එම නිහා කෙරිය අනි මදුම කුරින් අනේ මිහාර බොර වෙස් අදී ඉතුරු බෙරියාතක බ්‍රේක් කොෆ එහෙසා පච්චෙස්ක ගොස් නිම්මාදාශය සෝ අම්බරි ප්‍රව්ට
1: The Real Talk Zone.
2: ඒවිගෙ මිදියයි නිහාගේ ගෑරහුම තෙරේකමුගවා මොහමද ශුවාවුගේ මේ වාහක කොළ කිකෙ බුණෙදා නිශවාවුගේ වාහක කොළ නිහ.
3: That is very true. නිහා මෙන් චෙස්කුලෙන් ෆෙට්ටීරුග ඒරුග මේ ස්කූලෙන් කරනගේ ඒජ් ගරුප් සබ් වෙස් අංහෙන් කොළුන් තෙරෙන් එමු පාරාතරණයගේ. එන්දෙන් ඒරු ගෞමින් මුපාරා ෆෙට්ටේරුග වෙස් අරවන්් සෙවන් වරක කුදින් අංහෙන් කුදින් බෑවැරිවී වෙස්. දෙැන් ඕල්ඩ කුදින් තන් හම යුනෝ මේ එම් මුබාරාතගේ ඇස දෙෙන් අසු සීනකුන්නෙ වෙස් නු එ්ෆනේද දෙැන් ඒකෙ ෆහුන් අස්තු ඉන්ටස්කූල් මුපාර ඇත බේවි ෆහුන් අස්තු ජුවාන් කුදින් චෙස්ක ඉතුරුවන් ෆෙට්ටී ඇන්් අංහෙන් කුදින් වෙස් ගිනවාන් ෆෙට්ටේ අයි completely agree I didn't have anyone to look up to but eru asu nihaya nobalankanne ke kombai kai ke game kuleni kule hitun kuluni maden I guess kam bambe goton den I won the championship and I continued on the but meharu chess has grown bara border meharu gaume mubara to kaves angheng mubara to kaves me wada kure over 40 or more and then open gavas pavirive over 140 this is great progress in 10 varaka years then as for achieving more thing I will keep trying my best as I have time hama abadus look forward kurani kinatto itura ragalu kureveni itura micro changes thing not a habit the changes thing kinatto hama how can I be a better chess player every day or how can I be a better human every day
2: දැන් අමි ශුවාවගේ සපෝට් කිහා වරකල් දිබේ කොන් කහල රහමෙතෙරියෙන් ඒ කිහා සපෝටිව රහමෙතෙරියෙන්
3: ශුවාවකී රාජයක හොරි එමෙ මොළු චෙස් කොළුන් තෙරිය ශුවාවයකි මි ෆෙට්ටි ජර්නීයකි ටර්න්ස් අවුට් දෙමිහුන් එක්කො ෆුලතම උපාරයි කුලෙ වුණී දෙමිහුන්න but since then hamahi I would say hama chess sibling ekek chess community ga growe ruga emme ginang emme boda emme motivating support li bifa hunnani hama shuao ge faratunne when it comes komo mu parate ge kule game tang ekkon analyze kuruma me chess motivation or chess ge teren kura huri ha kame gaves hama we have been very good friends since 2012 So I would say he's a wonderful person. He's a very talented person. He's a very intelligent person. And I think last month, Shuao became the first chess player in Maldivian history to reach 2,200 get FIDE rating. So he just broke another record. And I'm sure he will keep on breaking more. So that's the kind of person Shuao is.
2: Thank you. I like Faratun ki has supported ni hai libe.
3: My parents are very supportive. My parents also parents can understand noe chess nukuleti ailaga ves chess nukulemi he eves me chess nukuleti ve like mna ves kudako udaguve ekala chess aki coach thang ege benefits understand want so that took a time emme furtham schooling ekala mamma ye mubarata dangoler ko mamma punesaki aneka nuba kujjeddo ye nuba kujjaka sheti gula alokata ke dari phule nukule echesse then I came back home and then my mom was very surprised ne hakon ta dongya to chess kulen das kore and I said sunege kule ka den hovoniye so ekala kata ka me conversation start kore but anyage parents ki evs varakan understand like it's an understand no yes if I really want to do something they have always supported me so egotang hamakome mubara takavesniha koche beno mani o ki kurani then they don't know the chess are related consual take ahani ki but I know that if I need them they are always there for me egotang mihuri ha mubara taka me every tournament is like 2 weeks of my life So they have supported a lot for me to be able to do that. I'm very appreciative of them.
2: ekhannege mi parentun parent ege gotu gastu emme bodu support libeni hama emme mi lova mi wagutu ga ede support kannege emme muhimu dawren ada kuran komme kam ege skuriyatta.
3: I remember I got that there was this one tournament nationals thing. A tournament ka I don't think I was feeling very well though. I was a little bit sick and because I was sick kam imbalate vema I was very stressed. So I wasn't sleeping well, I wasn't eating well. Like, and usually my parents never step in though. Misalaka me or like niha me kota she ulenvi or ekota she ulenvi, you should, they don't do that. They leave it up to me. But me, this specific situation, my parents were like, hey niha, you need to sleep, hey niha, thi stress out kura thi ve thi thura, like you need to take care of your health more. So egota vara supportive, so that is also one of the instances. Then niha vitamins penung he niha ragala kama ne vara ta devega. So this is the kind of support kanne ke that you need.
2: Eh manika sama higya mulave khatani nge.

රිවැති වැගෙන්වා ගොතුගා මැනුවි. තියබෑ මීහුම් ෆොතුගේ අහුළුවරින්නා ජදල් නුකරාශ්. එවරෙන්ගේ තෙරෙන් අනියා වෙරිවෙගෙන්වා මීහුම් ෆියවා එහෙම් මීහුන් නශෙ. අදි තිමම් මෙන්න බාවා ලෙබ්වි ෆොතශායි. තියබෑ මීහුන්න බාවා ලෙබ්වි ෆොත. තිමම්මෙන් ඊමාම් වෙජ්ජයිීමේ තියබෑ මීහුම් බුනාශෙ. තිමම්මෙන්ගේ ඉලාහකීවෙස් අදි තියබෑ මීහුන්ගේ ඉලාහකීවෙස් එං ඉලාහෙකෙ. අදි තිමම්මෙන් එකලාගිය කියමම් වේ ඉස්ලාම් වමවේ.

අදි ඒගෙ කුරින් කලේගෙෆානු එවවෙස් පොතෙ කියවා විදාළුවෙන් නූළුවමුයි. අදි කලේගෙෆානුගේ ඇප්පුළුම් එවවෙස් පොතෙන් නුලිව්වමුයි. එකං එහෙම් වීනම කාෆිරුන් ශක්කුකුරීහෙ.